0: ඔබ වැනි අමනය සිරිලක සිටිය නැත.
1: මොකද මොකද අන්දරේ උඹ කිව්වේ?
2: මම දන්න ලොකුම බොරුව දේවයන් වහන්ස. ඔබ වහන්සේ ඒකනේ මදින්නේ.

ඉරිහැර බරබර කරදර අතහැර ඇටගෙන ඇටිතන මුල්තන අරගෙන හොඳකම සුරැකුම සැමගෙම යුතුකම ගන්න බ.

0: මමයි දරුවා හැදුවේ දරුවා කැමති මං කියන දෙයක් කරන්නයි.
1: මමයි දරුවා වැදුවේ දරුවා කැමති වෙන්න ඕනේ මං කියන දෙයක් කරන්න.
0: හේතු උඹ ඵලයන්. මව්පියන්ට කීකරු වීම සිංහලයන්ගේ හොඳ ගතියක්. අනගාරික ධර්මපාල උත්තමයාත් ওই කාරණාව කියලා තියෙනවා.

0: සංගීතය කුමන මගක අපි පියමං කළෙමුද? යා යුතු මඟ?
1: Music, the path we have traversed so far and the path that leads to our future.

0: සිරි කේමදාස ගොළු හදවතින් තුන්වැනි යාමේට
1: Landmarks in the history of Sinhala film music
0: නොහැඟ වූ ආදරය
1: The eternal torment of unexpressed love

0: பல
1: ஆந்தராவத்து
0: அதி அதியத்து
1: ஆதின்னதட்டு
0: இ இவமொல மதனதி

0: බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන.
1: බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් on Hitler's cabinet of ministers.
2: ඇමතිවරු ඇමතිවරු

තත්වයකට ඇද වැඩිතිබේ. ජයපට ජයගනි දීදිකට අසාට පහර දෙද්දී ගල් මුල් වලින් පළුදුවී කෙලෙසුන අහිංසක ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් කිරීටය මෙසේ හැල්ලුවී යාම පොදුජනය අනුමත නොකරයි. මෙම අනතුරින්